0: 에피시르 어떤 거 담바니 때 제트르 위에 시와다 암지 야 정신 지그 지칠스 공 혼네 다 정신 수고 담어 양진 말이 담어 양진 마 체진녀가 지위 끼진어도 공한테 지칠 혼네 강당 차 통 거잖아 네 다정전 땅이라서 건 나게 들다 다정전 근이라서 거스가 없고 찍으냐고 천의 종무 숨지 선이 땅 회실을 자주 담바오고도 혼데 어서 동계지나서 구간데 아전도 혼데 야 네가 아드치 아니 담지 뿐이라고 멤버십 비시르지 야 다 최진나도 구간데 아름 그 지쳤던 그 아름 그 셈지 녀몽제 더 담치려냐고 구가 점버시는 거 좀 챙겨 야 어떤 거 단라니 어떤 거 단바니 더 제대로 이해질 다 어떤 거 단바스 구노 냐마 디탄자스 구가 다게질 토모게자스 구 휘 강네 이거 뜨질 다 정실 아무 혼디가 아 근 혼디 다정 쟁거스 그 거래 디토탄자스 구가 지거 등게자스 구 아른 그 찬 휘게 연든 혼디가 Nyamu yi dhundi thamchi po nyo zhukun, jombar shaykunu dhukun, zhigi chaneta nyo zhukuga, ta adu thamchi po nyo zhukuga, di mamba giz di tang tang tawe, o tumu zhe jole, tui tang na nyo zhukuga chu, di ohtung dhanba zhile ta, nyama tang nyo zhukuga, di nyama tang dhagi sukun dhukun, di nyo zhukuga chika shayna uyga zhi, di ma uyga sukunu, di nyo zhukuga chika ma pahtawe zhi kunu, dumu zhuk nyo nga zhukuga, di gukhoi zhik chindik zhi. Yana, 토질로 토한통 강제 젤모요 년주가 강의 관트바 조바이 안난시르 아른즈 하위 최초남 카동의 저로 조브르 칼르그지 야 투샹아 질바지 토한통 수고는 지나서 관디 엉은 보고 던지 야 강제 젤모양지다 네 강크르티시 아 주목라레 오 강제 젤모 대형 지나서 관 년주가 강의 관트바 조비 조바이 수고는 아, 다 nyerin chok su kunu nyan su kuwa ndi hachin nyan su kuwa njukhi tuandhi nyan mu njukhpo su kunu tuandhi chikirma ya tiga nyan su kuwa kama agu kwantubka nyan su kuwa chole annu shirirzi arindzi khayu chatsukha nam su kunu ta di chumuk larga tanga nyan su kuwa ngigunu uga di khawu tamchirzi ya khadunga jawur jopri kala rizi ta namkhadunga nyan su kuwa jawuzi ta di xa chungchin dhukun dhigi dhitang jina zhukwa jona dhitang dhaga zhili jina zhukwa jona jina zhukwa mirke zhi mii ge zhili jok yaa dhitawa zhki nyaa gukhi zhikchin zhi zhikchin chi janin chorjil pa nyam juk zhikchin na zhikul khuy tun chunchin ta nyam juna nyam juk zhikchin na zhi zhikshu ko pi khuy chin tere khuy tang mintun bi chuna tani Tényi la hui chin di kuni shchua mimbir. Shchun na zhin gashig la tani chang shungur tong bashi yin di zi. Yandu na zhigsu kul yonu gu hui chin di di hu di lang. Hui tang jina mintun lu gu shchun zhig jina zhigwa ten tong gua zi. Shchun zhig jina zhigwa ten da tangi. Ya di tang jina zhigwa hui chin di kuna gu jina zhigwa shchun mina. Zhin yang jina zhigwa hui di la yang yonu gu chātumu zhuk tōngkūnu gu nyāng nyāṁ chūk zhuk chan nindak sindari tī kūtun chī khurjul sāwa gani shay chua tūmu chōtung dāwī chāng tīwā mā pir adhik sikpa adhik nil kāwā nī chī chun shivā tī zhī kūtun chūt khshivī gnaam jir tāng dāyāng zīpil chīvī odung ar shay pishir tūmu shī vīni Chotung ka dawa gawr iwaan di chang diwa maa pir adag nochig chi mii asag pir shay paandun adawi yondun ta mirg pi shawa shiwi shchun tang dan chang. Tina hui chin adung ka dawa kuni shchun mimbir adag jula zotu maa pi nochig khu chakpo tang dan ba di shchun ji ghangi chang yino zi. Di lukha chang mokuji chang maa kumu. Ya chotag shiwi ga namjir tang dina zi kwa dana laa zi kumu. Ya, tīn zīpil hāchāng chīnū gā jimchāng gā, tā chī gā tīmū zī. O, tī gudungar shēnū gā jimchāng gā chī gā tīmū zī lā chī gā vīlē. Tā, chōchī dūng gā jīnā zī kua dāwā dhukhūndi, gā nā jīnā zī kua 이거라 야 흑지와만 오고 좀 챙겨 흑지와 와서 꾸는 지금 샴바만 오고 좀 챙겨 어디 끊어서 꾸는데 너책 어디 어디 코어인가 너책 미그냐서 가서 환디다 아다와 초그냐서 걸 이때문에 샤브르 미르비냐서 가 흑전즈거리 흑전티무즈가 댕글아요 띠냐 회진아 다와 어디 어동 어디 어동가 다와 쿠나그냐서 걸 전도 호데 말해 코어인가냐서 걸 셈네 어저터만 오고 그냥 그건 너 지금 흐트고 온 지금 좀 그런 게 말이지 어떻게다 아직스 것이 회전아 매일 좀 다니지 다 아직스 것이 이제 그 회전 도대 어동도 뭐 야 회전 아직 건데 때 어동 때 나도 그 치즈 없고 그러나 아득 쓰스 그는 거 지나도 건데 좀디 나도 거대 때 오늘 타요 티 쿠나 그냥 그 좀 문제 야 티 쿠나 그 좀 말해 아나 근거 좀 이러잖아 아득네 까와니 쳇쳇는 수군우가 까만 비즈니스 고쳇차 아른 게즈니스 고 세네 고 테메 비즈니스 고쳇차 온 돈 디노 디톤군 드모스 그냥다 디 자님 때니나 고 조군우 디타스게 니나 고 디 냠죽 거 젠드 지그 찬시 허졸라 오키와게 디마 촐리 하리 잔든지 특무실 지가 남틀라시키 아드가일 아스근데 디와 파슝거 마슬 아드가릉도 비 Zirvichang Shivatawa Amzi. Tan dhari tsikang sambaga dhara adhaga nil ziwukula. Ti adhaga yil tgziyatam. Adhaga nil, adhaga yil, adhaga yik chawuk. Adhaga yil ziyat, adhaga sims gunu dhukhu teku gunari. Yaan zima dhukhu ndiga liyung dhukhu ndi hari zandan. Ta zandan gyi nyazukwa chukhu hari zandan dhukhu ndiga nyazukwa zikshukwa tangzi. Hari hari sikunu shungna nyazukwa ndi pangu zi. Tā pāṅgū sū kūnū, jēkir gī nā dhukā sācā nā, arū jī nā dhukā pāṅgū gā āyab tā vēdā wūnū gā, tāng nā, zāndan yūnū gā tā, arū gā āyab gī nā dhukā tāg nī tā mū zirī, hārī zāndan zī lī. O, zāndan jī tākhāng shī jī nām chā lā shū khī zī. Zāndan jī tākhāng dhukā ndī nā dhukā shirkā tā, hācāng jī nā dhukā yāng kūrē jī wūnū gā kāp. O, tī tāng jī nā dhukā, jī gī nā dhukā shūgā jī nā dhukā ndī khī kā dhī. Tāng zīmā chōchī nā sūkā liū tūkhu tī, zāndang zūk sūkā lī, zāndang tūkhu tī nā sūkā tā tākhīng xī chī gā nām chīlā shīk bā sī khishirkā yāng kūrā jī gu nū gā tsūn tūkhu ndī rā tēnī. Wān jī gā dhagī lā sīk ndā zī, jī wā pāshūng rā zī. Tā dhagī lā sīk bā sūk nā, kūyā rīng gā sūkā sīm tūkhu tī dī xīk shī bā zī. Jī gā tā jī wā pāshūng rā mā sīl dhagī rīng dō pī gzirī chāng zī. Tā kua rāngi jīnā zhukua dhagīl tukhu tī sikhur shītang zhigi zhī. Sikhur shītang zhīna tīm ngī jīnā zhukua mīwā kāng tēyā wun rā zhīna zāndan jī jīnā zhukua dī liu tukhu tī jīnā zhukua sikhur shīyā mī tibā. Yā, dzīmī jīnā zhukua līgī chāchī gā rāngi jīnā zhukua sīm tukhu tī jīnā zhukua sikhur shīyā mī tibā. Yā, tī tā nir tā, yīnā yā tī jīnā zhukua sīzikī jīnā zhukua kāwā amāng gā tukhu tā, dhagī rāng dōpī gzirvī chāng zhī tā, tī kua rāngi yasim tukhu tī sikhur shīyā kua tukhu tī Kuwaranga jina zhukwa, dochir chi jina zhukwa narinuga, jim chan dhigi rezi. Yana, wujung cha cilin ziwi dhura nazi. Chochil nimi nangwa tig chalwi, mintin jungi tsukla mambi khul. Jindu alangtur alumu gdungwi chunzi, shivatawa wazi. Ya, dhigna na yang, ozuksu kuali ura kong kulu, kuzina, wujung dhukundi, cha cilin ziwi jina zhukwa ozuksu kuali. ti tura nasi ndara, tura su kuna jina zuka kura kori giri, chetsi chi kura kori gizi. Ano wujung chi jina zuka yil nda nasi, chochil nimi ya nangwa tig chirwa zi. Ta di chik jina zuka nangwa dhukundi chi muzri zina, nimi rang jinta jina zhiga, nima dhukundi jina zuka jinta chirwa. O, dhimu zi rezi, nima dhi jinta chirwi, nangwa dhimu zi rei tala. Yina ya mintun jungshi tsukla minbi khul su kuna, mintun ba su kuna jina zuka di jōngi shātsukum khundi, ukhān khundi, tā nyingri jina zhukā kukā nimi nāwā khundi matanā. Tsamu jina zhukā rōkunu kua tā mantun tukzini, mantun sukunu tēshikini. O tīka shātsukula mambi khuali jina zhukā jimbātangzi. Dītā chizirē zina, alangtur alūmu kudungu ishchun tukzili. Tā kua rungi jina zhukā tī, kēngi ishchun nimi ozirtang, dīgi jina zhukā ishchun cha mārēzi. Yina yang jina zhukā, Andi arang ge jina zhukwa andi galang tur chi chala alu ge jina zhukwa mga dhukwa andi manu gachin. Adunga asa kuna jina zhukwa sharari.
1: 当然个，俺们多吃个，你啦，没开胃，你那是搞，全部混的个当。我种个，你那是搞，多吃了混的，人对你那是搞，人个吃了完啦，他可能个，你那是搞，全对你那是搞，就搞死个呢。你大概是个呢，娘就搞死个，真的是。三坤就不难吧，同地吃吃连村，同村的那种，连村的做我们这个把单真做等，做我们这个干可吧，菜场扎起，是大个了哇，单真
2: 제출 스타클바 아흥적 세령 등 소는 마른치는 이긴 테르 넘버 2 드라히 대륙시

0: 초원 워크라 움친지 체트렌센
1: 자르시 담비 산칸란지 키남비 끈큼증 통디 헤크르멜롱리 차트리슨능드 게르긴 제모 도자 글론치크임 차트능비 워이가 록슬시바 먼터다 땅디비 지적기 산르그농
2: 소중나바 다 청미 국니 녀니가 토가르티라 아양슬 조르수글 홉친 먼터라 체큐일 스나나 다 텅거 쳇친드 니 텅시간 돈 Ja ge ge jie, ja xiam chi chi, ja zheng jie, ja na ru jo, nya ge ge nye, nya xiam chi nye, nya zheng nye, nya na ru nyo, ta ge ge te, Ta xiam chu tu, ta zheng de, ta na ru tu, ta ge ge te, ta xiam chu tu, ta zheng de, ta na ru tu. Ta ge ge te, ta xiam chu te, ta zheng de, ta na ru to, na ge ge ne, na xiam chu ne, na zheng ne, na na ru no. Tātāṁ tsaṁ dārāk sē chayyā. Tā kichon dōn sū chik chōyā. Jā gā gā jā.
3: Jā gā gā jā.
2: Jā xiāṁ chū jū.
3: Jā xiāṁ chū jū.
2: Jā rāng jē.
3: Jā rāng jē.
2: Jā nā rū jū.
3: Jā nā rū jū.
2: Nyā gā gā nyā.
3: Nya ge ge nye.
2: Nya xiam chi nye.
3: Nya xiam chi nye.
2: Nya zheng nye.
3: Nya zheng nye.
2: Nya na ru nyo.
3: Nya na ru nyo.
2: Ta ge ge te.
3: Ta ge ge te.
2: Ta xiam chi te.
3: Ta xiam chi te.
2: Tan zheng de.
3: Tan zheng de.
2: Ta na ru to.
3: Ta na ru to.
2: Ta ge ge te.
3: Ta ge ge te.
2: Ta xiam chi te.
3: Ta xiam chi te.
2: Tan zheng de.
3: Tan zheng de.
2: Ta na ru to.
3: Ta na ru to.
2: Ta ge ge te.
3: Ta ge ge te.
2: Ta xiam chu te.
3: Ta xiam chu te.
2: Ta zheng de.
3: Ta zheng de.
2: Ta na ru to.
3: Ta na ru to.
2: Na ge ge ne.
3: Na ge ge ne.
2: Na xiam chi ne.
3: Na xiam chi ne.
2: Na zheng ne.
3: Na zheng ne.
2: Na na ru no.
3: Na na ru no.
2: Tarung tang si gar zuo bie. Jia ge ge jie.
3: Jia ge ge jie.
2: Jia xiam chi jie.
3: Jia xiam chi jie.
2: Jia zheng